Good evening, everyone. You are listening to 88.9 FM, Sound of the West. We'll be broadcasting Sinhalese program, mainly spoken language in Sri Lanka. Ayubowan, Subha Sandhyawak. මේ ආරම්භන්නේ FM තරංගමාලා 88.9 ඔස්සේ ඔබේ නිවහනට ඔබේ දෙසමනට එක්වන ඔබේම ගුවන්විදුලි වැඩසටහන අඳුරේ සමගින්.

වැදගත් යමක් හදේ ගැඹුරට සිහල හඬහැරය ඔස්සේ මෙල්බන් ගුවන්සිසාරා අද මේ පණිවිඩය ඔබට ගෙනෙන්නේ ඩීන්සයිඩ්හි රොක් බැංක් පාරමිතා විහාරස්ථානයේ විහාරවාසී දර්ශනපති පූජ්‍ය කෙරඹ සුමංගල ස්වාමින්වහන්සේ විසිනි.

තෙරුවන් සරණයි, සුභ සන්ධ්‍යාවක් වේවා. අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ අගනා දහම් පාඨ අතර ඉතා වැදගත් දේශනාවක් තමයි සකල ලෝකවාසී සත්වයා විශේෂයෙන්ම කරුණා මෛත්‍රී ඇසින් බැලීම. උන්වහන්සේ වර එක දේශනා කළා, ඔබ සියලු ලෝකවාසී සත්වයාටම මවක් වෙන්න කියලා. ලෝකවාසී සත්වයාට මවක් වෙන්න, මවක් වගේ වෙන්න, ධාරක ප්‍රේමයෙන් යුතුව දකින්න කියලා. නැත්තම් ආදරණීය දරුවෙකු විශේෂෙහි මවක හෙළන කරුණා දයාබර බැල්ම ඔබ සකල ලෝකවාසී සත්වයා විශේෂෙහිම යොමු කරන්න කියලා. මාතා යතා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ. අම්මා කෙනෙක් තම එකම දරුවා විශේෂෙහි දකින ඒ කරුණා මෛත්‍රී ගුණය ඔබ සකල ලෝකවාසී සත්වයා විශේෂෙහිම හෙළන්න යොමු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපට අනුදැන වදාලා. එසේම මෛත්‍රිය කියන මේ උදාර ගුණය අප විවිධ ක්‍රමවලට වඩන අවස්ථා දැකලා තියෙනවා. අද මාගේ මූලික අවධානය යොමු වන්නේ මෛත්‍රිය වැඩියෙන්ම යොමු කළ යුත්තේ කාවිෂයේද කියන එක. පළවෙනි කාරණය තමයි මෛත්‍රිය වඩාත් යොමු කළ යුත්තේ තමා විශේෂෙහි කියන කාරණය. යම් කිසි කෙනෙක් තමා විශේෂෙහි මෛත්‍රී කරුණා ඇස යොමු නොකරන්නේ නම් ඔහුට කළ නොහැකි

0: නා මෛත්‍රී ගුණයෙන් පාපයේ අකුසලයේ ආදීනවය දැකලා ඒ පාපයේ අකුසලයේ ආදීනවය පිළිබඳව තේරුම් අරගෙන පාපයෙන් අයින් වෙනවා. බුදුරජාණන් වහන්සේ හිරියොතප් කියන මේ විශේෂ ධර්මකාරණා දෙක මතු කරන්නේ මෙන්න මේ වගේ පරිසරයකදී. කිසියම් කෙනෙක් පාපයට අකුසලයට බය නැත්තම් තමාට මෛත්‍රී කරුණා ගුණේ හෙලන්නේ නැත්තම් ඒ විපාකයන්හි මේ සසර අඳුරු වෙන බව දැන දැනත් ඒ පුද්ගලයෙකු එවැනි අකුසලයක යෙදෙනවා නම් ඒ නිසා ඒ පුද්ගලයා විශාල සාංශාරික අඳුරකට ගොදුරු වෙනවා. ඒ නිසා සසර අඳුරෙන් මිදීම සඳහා පළමුව මෛත්‍රී කරුණා ඇස තමා විශ්යෙහි යොමු කරගෙන තමා ඒ පාපයෙන් මිදෙන්නට කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා ඔහුට විවිධ ක්‍රම අනුගමනය කළ හැකි. මොකක්ද? කිසියම් අකුසල චේතනාවක්, පාප චේතනාවක් නිදර්ශනයක් විදිහට ලෝභ, ද්වේෂ, මෝහ මුල් වී යම් චේතනා පහළ කරමින් අකුසලයක් සිද්ධ වනවා නම් මේ අකුසලය නිසා සසර භයානක අඳුරකට ගොදුරු වෙනවාය කියන මේ චේතනා ඇති කරගත යුතුයි. ඒ චේතනා ඇති කරගෙන කළ යුත්තේ මොකක්ද? අකුසලයෙන් වහවහා මිදිමින් ඉමේ සත්තා මේ පැන උනා වූ සත්ත්ව ස්වභාවය මොකක්ද? අවේරාහුන්තු වෛරයෙන් තොරවෙන්ට ඕනේ. ඒ වගේම අභ්‍යාපජ්ජා හොන්තු ව්‍යාපාද භවෙන් තොරවෙන්ට ඕනි. අනීඝා හොන්තු ලෝභ දේශ මෝහ ආදී ඌ මේ පාප මූල ධර්මයන්ගෙන් වෙන්විය යුතුය, මිදිය යුතුය කියන දැඩි අදිෂ්ඨානයකින් තමා විශ්යේ උපන් සැබෑම මෛත්‍රී ගුණයකින් කටයුතු කළ යුතුය. යමෙකු තමා ලෝභ දේශ මෝහ වලින් පිරී තමා පිළිබඳ මෛත්‍රියකින් තොරව කටයුතු කරනවා නම් ඔහුට අන් අය පිළිබඳ මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කිරීම කළ හැකි වන්නේ නැහැ. මක්නිසාදයත් වෛරයේ උපදින තැන, ලෝභයේ උපදින තැන, ව්‍යාපාදයේ උපදින තැන හරියට හඳුනා නොගෙන කටයුතු කිරීම තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ නැහැ. ඒක නිසා ඔබ පළමුව ඔබට මෛත්‍රී කරන්න, ඔබ පළමුව ඔබට කරුණාව දක්වන්න. කරුණා මෛත්‍රිය දක්වමින් සසර දුකින් මිදීම සඳහා අවශ්‍ය කරන කැපවීම, උත්සාහය, වීරය සිදු කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
1: ඉතින් අද දවසේත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම බොහොමත්ම ආදරයෙන් අපි පිළිගන්නවා 88.9 වින් FM ගුවන්විදුලියේ අන්ධහැරය සිංහල වැඩසටහනත් එක්ක. ඉතින් ඉදිරි දින කීපයේදී ඔබට මට මෙල්බන් නුවර කාලවරු තත්ත්වය කොහොමද බලපාන්නේ කියන ආකාරය පිළිබඳව තොරතුරු සොයා බලමු. මුලින්ම හෙට දවසේ අවම උෂ්ණත්වය සෙල්සියස් 7ක් උපරිමයේ සෙල්සියස් 14ක් වැසි ඇති වෙන්නට ඉඩකඩ ඇති දවසක් හැටියට සඳහන් කරන බොහොමත් ඉතාමත් අඩු ඉඩකඩක්, වලාකුලින් බරයි, මද ඉඩක් හෝ අඩු ඉඩක් තමයි තිබෙන්නේ වැසි ඇතිවීමේ. ඒ බොහෝ දුරට රාත්‍රී වන්නට පුළුවන්. මද සුළං හමනවා පැයට කිලෝමීටර 15 25 අතර වේගයකින්. දවසේ මධ්‍යහනේ පසු වුණාට පස්සේ මේ සුළං තත්ත්වය අඩු යන බව තමයි හෙට, එහෙමත් නැත්නම් හෙට පිළිබඳව සඳහන් කරන්නේ. ඊළඟට අපි සෙනසුරාදා අවම උෂ්ණත්වය සෙල්සියස් 10ක් උපරිමයේ සෙල්සියස් 16ක් හැටියට වැසි ඇතිවෙන තවත් දවසක් හැටියට සඳහන් වෙන්නේ. වැඩි ඉඩකඩක් තිබෙනව වැසි ඇතිවීමේ. මද වශයෙන් වලාකුලින් බර, වැසි ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇති. ඒ බොහෝ දුරට උදෑසන සවස් වරුවේ තවන්නට පුළුවන්. මද සුළං හමනව පැටි කිලෝමීටර 15 20 අතර වේගයකින්. පසුව සුළං තත්ත්වය අඩු යන බව තමයි සඳහන් වෙන්නේ. ඉරිදා අවම උෂ්ණත්වය සෙල්සියස් 9ක් උපරිමයේ 16ක් වැස්සක් හෝ 2ක් ඇති වෙන තවත් දවසක්. වලාකුලින් බරයි, මද සුළං හමන දවසක්. සඳුදා ජූලි මාසේ 27 වැනිදා අවම උෂ්ණත්වය සෙල්සියස් 9ක් උපරිමයේ 17ක් වලාකුලින් බර දවසක් මද වශයෙන්. වැසි ඇතිවීමේ ඉඩකඩක් ඇත්තේම නැති තරම්. අඟහරුවාද ජූලි මාසේ 28 වැනිදා

අමුස්නත්වය සෙල්සිියස් නමයක් උපරිමේදා හතක් වැසි වර්ධනය වෙන දවසක් හැටියටයි සඳහන් කරන්නේ. ඒ බොහෝ දුරට දවසේ පසුභාගයේදී වන්නට පුළුවන් පැටිකුණු 15-35 වේගකින් සුළංහමඩ බව සඳහන් වෙනවා. බදාදා ජුලි මාසේ 29 වැනිදා අවමුස්නත්වය සෙල්සියස් 7ක් උපරිමයේ 12ක් වැසි ඇති වෙන තවත් දවසක්. වලාකුලින් බරයි. පැටිකුණු 15-35 වේගකින් සුළංහමනෝ දවස පුරාම වගේ වැසි ඇතිවීමේ කඩ ඉතාමත්ම වැඩි. බ්‍රහස්පතින්දා අවමුස්නත්වය සෙල්සියස් 7ක් උපරිමයේ 13ක් වැස්සක් හෝ 2ක් ඇති වෙන තවත් දවසක් හැටියට සඳහන් වෙන්නේ. වලාකුළු සහිත දවසක් සුළංහමනව පැටිකුණු 15-27 වේගයකින් වගේ. ඒ තමයි ඉදිරි දින කිහිපයේදී ඔබට මට කාලගුණ තත්ත්වය බලපාන ආකාරයේ පිළිබඳව වූ කාලගුණ විද්‍යානාවැකිය සඳුදා හැරුණකොට අනිත් දවස් තුනේම බ්‍රහස්පතින්දා දක්වා වැසි ඇතිවීමේ ඉඩකඩ පිළිබඳව තමයි වැඩි වශයෙන්ම සඳහන් වෙන්නේ. ඉතින් අපි ඩීන්සයිඩ් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ අනුබද්ධිත වැඩ කටයුතු පිළිබඳවත් ඉදිරියේදී තොරතුරු සොයා බලමු. මා හිතුවා මුලින්ම ගීතයකට පිවිසෙන්නට.

0: ඔබ එක්ක සිටින්නේ 88.9 වින් FM ගනුදෙලේ අඳුරේ සිංහල වැඩසටහන සමගින්. අද දවසේ ඔබට වැඩසටහන ගෙන එනවා දසුන්ෙන් ගජමන්. අද දවසේදී රේණුකා වීරසිංහ සොයුරියත් ඒ වගේම අනුත් සොයුරන් දෙදෙනාත් වැඩසටහනට සම්බන්ධ වන්නේ නැහැ. පසුගිය සති කිහිපයක් පුරුල්ලේම වගේ මුළුල්ලේම වගේ මමත් අසනීපෙන් හිටියා කතා කරන්නත් බැරි තරමට සෙම තත්ත්වය වැඩි වෙච්ච නිසා. ඉතින් ඒ නිසාවෙන් ඔබත් එක්ක එකතු වෙන්න බැරි වුණා. ඉතින් අපි ඉදිරියේදී මේ සීතලත් දරාගෙන අද දවස නම් සීතල දැනෙනව වැඩි කියලා හිතනවා. මැදිරියට ආවට පස්සේ මැදිරියත් හොඳටම සීතලයි. කොහොම වුණත් මම හිතනවා මට පුළුවන් වෙයි කියලා ඒ සීතල පොඩ්ඩක් අඩු කරන්නට මද උණුසුමක් ඔබේ හිතට දෙන්නට. වෙලාව රාත්‍රී 8:05 වෙලා මිනිත්තු 19යි. ඉතින් මම හිතුවා ඔබට මට වැදගත් වෙන තවත් පණිවිඩ කිහිපයක් ඔබට සමීප කරන්නට.
1: You don't need to donate your complete wardrobe to make a difference to help those living with diabetes. Diabetes Australia Victoria just wants what you no longer need. Donate your unwanted clothes to Diabetes Australia Victoria today and help make a difference to those living with diabetes. Take a moment in your wardrobe and decide what you no longer need or want. To book a clothing collection pickup, call 9923 8400 or visit diabetesvic.org.au. Diabetes Australia Victoria's Help Centre consultants are waiting to take your call.
2: I was listening to the radio the other day and I heard that around 250,000 people in Australia have dementia. That's pretty worrying. But what exactly is dementia and how does it affect people?
3: Dementia is a word used to describe the symptoms of up to 70 illnesses that cause the brain to stop working properly. It's not a normal part of aging and it's not a sign of a person going crazy or mad. Symptoms of dementia may include the person having problems remembering names or recent events. They may find it hard to do everyday tasks or learn new things, and their moods or behaviour might change. So it's important to visit your doctor or a health clinic if you notice changes to your own or someone else's memory. For more information, call the National Dementia Helpline on 1800 100 500 or visit the Alzheimer's Australia website at www.alzheimers.org.au.
4: Funded by an Australian government initiative.
5: In times of extreme weather events, it's important to keep updated on changing conditions. For the latest information, check the following websites. The Bureau of Meteorology, www.bom.gov.au. The State Emergency Service, www.ses.vic.gov.au, or the Country Fire Authority, www.cfa.vic.gov.au, or tune into ABC Radio 774 on the AM band. Keeping informed will help keep you safe. A WIN FM community announcement.
0: මීළඟට මං හිතුව ඔබව දැනුවත් කරන්නට ඉදිරිති පැත්වෙන විශේෂ ගී සංකල්පනා ඇතුළත් පොතක් නිකුත් කිරීමේ ප්‍රසංගාත්මක වැඩපිළිවෙලක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේගේ ගේය සංකල්පනා ඇතුළත් රන්මැලි සෑය ගී සංකල්පනා පොත දොරට වැඩීම සහ රන්මැලි සෑය ගී සමාධිය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා සෙනසුරාදා. දිනේ වෙන් කරලා තියාගන්න ඔක්තෝබර් මාසේ 17 වෙනිදා සෙනසුරාදා පස්වරු 6 සිට රාත්‍රී 8 දක්වා. මේ සඳහා ආරාධිත ගායනා කිරීමට මහා ගාන්ධර්ව සුනිල් එදිරිසිංහයන්ගේ පුත් සංක එදිරිසිංහ, ඒ වගේම රජුන් එහා මින්මතුවට ගැයු යුගයේ හඬ පෞරුෂය විශාරද මනෝරි උග්ගලගේ පැමිණෙනවා මේ ගී සමාධියේ ගීත ගායනා කිරීම සඳහා. සංගීතය සපයන්නේ ඉන්ද්‍රජිත් මිරිහාන ඇතුළු සංගීතවේදී ඉන්ද්‍රජිත් මිරිහාන ඇතුළු පිරිස. කතනය සහන් සහ සිතුවිලි බැංක්ෂයාතියට හිදී තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. එහෙමත් නැත්තම් ගී සමාධිය පැවැත්වෙන්නේ, පොත දොරට වැඩීම පැවැත්වෙන්නේ කිස්බරෝ සෙකන්ඩරි කොලේජි තියෙන බැංක්ෂයා තියටර එකේ නොම්බර් 8 සිට 20 දක්වා ජැනීන් රෝඩ් ස්ප්‍රින් වේල් සවුත් හිදී. වැඩිදුර විස්තර සඳහා ඔබට පුළුවන් විහාරස්ථානය අමතන්නට, නැත්නම් විහාරස්ථානයේ කමිටු මහත්වරුන්ගෙන් ඔබට ටිකට්පත් මිලදී ලබා ගැනීමේ ඉඩකඩ හැකියාවක් තිබෙනවා. ඒ පූජ්‍ය දර්ශනපති කිරඹ සුමංගල ස්වාමින් වහන්සේගේ රන්මැලි සෑය, ඒ වගේම රජුන් එපා මින්මතුට ඇතුළු ජනප්‍රිය ගීත රාශියක ගී සංකල්පනා ඇතුළත් ඒ රන්මැලිසය ගී පොත දොරට වැඩීම සහ ගී සමාධිය පැවැත්වීම පිළිබඳවයි තොරතුරු මං ඉදිරියේදීත් මේ පිළිබඳව ඔබව තවත් දැනුවත් කරන්නම්. හොඳයි, මම හිතුවා මේ ළඟට තවත් පුංචි පුංචි කාරණා කිහිපයක් ඔබට අපට වැදගත් වෙනවා කියලා හිතන ඒවා මම අරගෙන ආව. මේ සමහර වෙලාවට මේ මුහුණු පොතේදී අපේ හිතවතුන් අදහසක් බෙදා ගන්නවා, ඊට පස්සේ ඒකට කට්ටිය විරුද්ධ වෙනවා, ඊට පස්සේ තවත් කට්ටිය අදහස් දක්වනවා, ඊට පස්සේ ඒක ආණ්ඩුවට සම්බන්ධ නම් වෙන වෙන මතවාද, ආණ්ඩුවට විරුද්ධවාදී නම් වෙන වෙන මතවාද. නමුත් මේ කාරණය වැදගත් කාරණයක් කියලා මම විශ්වාස කරනවා ඔබට මට. මොකද අද අපි ජීවත් වෙන රටාවත් එක්ක ඒව එහෙම නැතුවම බෑ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ ගැන කතා කරන්නටත් හිතුවා. ඉතින් ඒත් එක්ක මම හිතුවා ප්‍රියා සූරියසේන මහත්මයා ගායනා කරන මේ ගීතය වැඩසටහනට එකතු කරගන්නට. ඔබ 88.9 වින් FM ගුවන්විදුලි අඳුරේ සමගින්.

0: Hundak hungak pem kata hungak pem kata wal wala avasane pilibandawa boho apita kata karannata puluwan aadare umbatamai umba mage panaya merena turu inne mama umbe langaya godak un badagena kiwwaata panaya hundak hungak pem kata wala antimata dukaya මතකයම දියකරත් මහවැලිය තුලට ආත්මය සතු කළත් උඹ උගේ නමට ජීවිතයේ ආදරය කිව්වාය කිව්වාට කවට හුඟක් පෙම් කවි ලිව්වේ අහිමි වුණු අයට නමුත් අපි මේ කතාබහෙන් එළියට ගිහිල්ලා අපි දැන් යොමු වෙනවා තවත් ඔබට වැදගත් වෙන පණිවිඩ කිහිපයකට ඊට පස්සේ මම ඔබ අරන් යනවා බටහිර ගීතයකට. බටහිර කිව්වට ගීතයක් කිව්වට මේක අප්‍රිකාවේ තමයි මේක නිර්මාණය වෙන්නේ. සාමාන්‍ය ගීතයකට වඩා වෙනස් ආකාරයකට තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. ඉතින් මම හිතුවා මේ ගීතය ඔබත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මම ඊට කලින් අපේ අනිත් වැඩසටහන කරන කාලෙත් මේක මම විකාශය කරලා තියෙනවා. ඒ කාලේ ඉතාමත්ම ජනප්‍රිය වුණා. මම හිතුවා මගේ මතකය පොඩ්ඩක් ඔබත් එක්ක අලුත් කරගන්න ඕනේ කියලා.
1: My name is Ken. I recently spent 2 weeks in hospital having a hip replacement. Most of this time was spent in rehabilitation. I was in a lot of pain, but this was nothing compared to many other people who were suffering from road accidents. Necks, backs, legs and feet all seriously damaged. One woman had been in rehab for 5 months and still could not put her foot on the ground. This experience has made me think seriously about my driving habits. I've slowed down. Get the message?
2: Hi, this is Pete Smith. I'm a proud Australian, but there's one record I'm not proud about. Australia has the lowest number of organ donors registered in the developed world. Last year, 140 people died awaiting a suitable organ, including 20 children. Don't take your organs to heaven. Heaven knows we need them here. So think about it, talk about it, and tell your family about your wishes. Become an organ donor by ringing 1-800-777-203. That's 1-800-777-203. Another proud Rotary project.
3: Could you recognize if one of your friends or family was having a stroke? Think fast.
4: F. Face.
3: Check their face. Has their mouth drooped?
4: A. Arms.
3: Can they lift both arms?
4: S. Speech.
3: Is their speech slurred or confused?
4: T. Time.
3: Don't wait. Call 000 now. Think fast. Act fast.
4: A message from the National Stroke Foundation.
0: And then mama but kiwa vishesha geethayak gennata mama soodanam wenawa kiyala. Hondai meka singala geethayak nemei. Namuth api wenath maanayan wala thiyenewat hoyala baluwata waraddak na. මේක ජෙරුසලේම කියලා තමයි මේ ගීතය ජනප්‍රිය වෙන්නේ. මේකේ තනුව හදලා තියෙන්නේ මාස්ටර් කේජී කියන බීට්ස් හදන කෙනෙක්. ඉතින් ඔහුගේ මේ ගීතයට ඊට පස්සේ මේ කාන්තාවක් අපූර්වට කටහඬ එකතු කරලා ගීතයක් හැටියට මේක නිර්මාණය වෙනවා. අපි සවන් දීලා බලමු.

කොමහරි මේ විකාශය වන ගීතයේ ශ්‍රව්‍ය තත්ත්වය පිළිබඳව මට ගොඩක් සතුටු වෙන්නට බෑ. ඒක හින්ද මම හිතුවා වෙන තැනක තියෙන එකක් හොයලා අපි සවන් දීලා බලන්නට. මං හිතනවා එහෙම වුණොත් අපිට මේ ගීතේ කියන්නේ මේ තියෙන නියම ශ්‍රව්‍ය තත්ත්වයට සවන් දෙන්නට පුළුවන් වෙයි කියලා.

ගීත සංගීතය මාස්ටර් කේජී නොම්සෙබෝ තමයි ගීතය ගායනා කරන්නේ. මම ඔබට ආරාධනා කරනවා ජෙරුසලේම කියන ගීතය අන්තර්ජාලයෙන් හොයලා අහලා බලන්න. මේ ගීතේ විතරක් නෙමෙයි, ඔබට මේ ගීතේ නාද රටාවට, රංගන පිරිස බොහොම ඒකාත්මිකව එක පිළිවෙලට සිය ගණනක් එක තැනක නටන වීඩියෝ ක්ලිප් ගොඩාක් ඔබට හම්බේ අන්තර්ජාලයේ. ඒකයි මම කිව්වේ දැනට අවුරුදු 8-10 විතර කලින් ඉතාමත්ම ජනප්‍රිය වුණු ගීතයක්. එතකොට ඩීජේ මාස්ටර් කෙනෙක් තමයි මේ පදමාලාව නෙමෙයි සංගීත තනුව සහ මේ සංගීත මුසුව නිර්මාණය කරන්නේ. නමුත් ඊට පස්සේ නෑ සමා වෙන්න, මාස්ටර් කේජීගේ තමයි මේ සියලුම දේවල්. ඊට පසුව ගායනා කරනව කාන්තාවක්, එයින් තමයි මේක ජනප්‍රිය වෙන්නේ. ඉතින් මම හිතුවා ඒත් එක්කම අර කතාවටත් යන්නට ඕනේ. මම ඔබට කිව්වා දැන් මේ බොහෝ දෙනා කතා කරනවා අන්තර්ජාලයේ මේ ශ්‍රී ලංකාවේ, මේ මම වීඩියෝ ඔබත් දැකලා තිය වීඩියෝ, මේ කෙසෙල් කැන් ඉදවන්නට ඔවුන් භාවිතා කරනවා රසායනික ද්‍රව්‍ය කියලා වස දානවා කියන එක තමයි හැඟීම. ඔබට මතක නම් තවත් අතීතයට අරන් ගියොත්, අපි මතකයි ඒ කාලේ ඔය කැප්පිටිය කොළ වගේ දුම් ගහනවා, පොළොවේ වලක් කාරලා වහලා සිදුරකට දුම් පිඹලා ඉදවනවා. ඒ තමයි අපි දන්න කෙසෙල් ඉදවීමේ ක්‍රමය. ඊට පසු කාලීන වෙනවා කාබයිඩ් ගහනවා කියලා එකක්. කාබයිඩ් හොයාගන්නේ ඔය වෙල්ඩින් වැඩ කරන තැන්වල පාවිච්චි කරන ඇසිටිලින් වලින් ඉතුරු වෙන අලුහුණු වගේ දේ තමයි. කෙහෙල් කැනේ නැට්ටට හෝ තැනක කපල බැඳලා ඉදවනවා. ඉතින් ඒ එක ක්‍රමයක්. ඊට පසුව දැන් මෑත වෙනකොට ඔබ සුදු කුඩු හෝ එහෙම නැත්තම් යම්කිසි දෙයක් දිය කරලා ස්ප්‍රේ කරනවා කෙසෙල් අමුවෙන් ගෙන කෙහෙල් වලට. දැන් මේක මේ ඉදවීමේ ක්‍රමයක් අත්‍යවශ්‍යයි වෙළඳ පොළට. මොකද ස්වාභාවිකව ඉදිච්ච දේවල් කෙහෙල් කැන කෙහෙල් ගහෙන් කපල ගේන්නට ගියොත් වෙළඳ පොළට ගේනකොට ඉදිච්ච කෙහෙල් ගෙඩි හැලිලා ඉවරයි. ඉතින් ඒ නිසාවෙන් ලංකාවේ පමණක් නෙමේ මුළු ලෝකේම ගොවි පොළවල් වල ඉතා විශාල පරිමාණයෙන් කරන භෝග වවල සමහර එලෝලු වර්ගුණත් මෙහෙම වෙන්නට පුළුවන්. පැසෙන්න ඔන්න මෙන්න තියලේවා තමයි ගස් වලින් එලාගන්නේ. ඊට පසුව වෙළඳ පොළට එනකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි මිරිස් කඩනකොට රතු වෙච්චත් නෙමෙයි හොඳටම මෝරපුවත් නෙමෙයි මෝරන්න ඔන්න මෙන්න තියෙනේව තමයි කඩන්නේ. කඩලා ගෙනැල්ලා, මොකද මේ එකසරේ කැඩෙන්නේ නැහනේ මැෂින් වලින් වගේ මිනිස්සු අතින් කඩන්නේ මිරිස් වගේව. ඒ කඩලා ගෙනැල්ලා ලොකු පැලක මම ගිහිල්ලා තියෙනවා මේ ඔය ලුණුගම් වෙහෙර, එහෙම නැත්නම් අද වෙනකොට ඔය කියන මහා ගුවන්තොට පොළ තියෙන පැත්තේ, මත්තල ගුවන්තොට පොළට ආශ්‍රිත කැලෑවේ ඒ කාලේ හේන් කරන කාලේ අපේ ගෙදරට එහා පැත්තේ ගෙදරක හිටපු කෙනෙක්ගේ හේනකට මම ගිහිල්ලා තියෙනවා. එතකොට මිරිස් කඩලා ගෙනල්ලා ගොඩ ගන්නවා. පස්සෙන්ද උදේ වෙනකොට තද කොළ පාටටත් නැති මිරිස් උදේ වෙනකොට ඉදිලා, මොකද මේ මිරිස් ගොඩේ තියෙන ඌස්නේට. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. මම මේ ඔබට පුංචි උදාහරණයක් කළා. ඉතින් ඒ වගේ මේවා ගෙනල්ලා දැන් ඔබ නොදන්නව වෙන්නට පුළුවන් කෙසෙල් ගස් වලින් කපන්නේ මෝරලා, නමුත් ඉදෙන්න හිතලවත් නැ. ගහේ තිබිලි දෙනනම් තව සති 3-4ක්වත් තියෙන්නට ඕනේ ඒවයි දෙන්නට. නමුත් ඒවා ගෙනල්ලා එක්තරා තැනකදී වෙළඳ පොළට දමන්නට පරිභෝග කරන්නට බලාපොරොත්තු වෙන දිනවකවානු 90 තමයි මේකට යොදන්නා වූ මොනවා හෝ රසායනික ක්‍රමවේදය අනුව මේවා ඉදවන්නට සූදානම් කරන්නේ. ඔබ නොදන්නව වෙන්නට පුළුවන් ඕස්ට්‍රේලියාවේ අපි වෙළඳ සල් වලින් ලබා ගන්නා කෙසෙල්, කැවෙන්ඩිෂ් කියන කෙසෙල් ඒ විදිහට තමයි එන්නේ. මෙහේ තියෙනවා වෙනම රයිපනින් ෆැසිලිටි එකක්. එතන තමයි මේ දේවල් ඉදවන්නේ. එතකොට ඉදවන එකත් ඒකට ලබා දෙන සීතල සහ උණුසුම අනුව තීරණය කරනවා දවස් කීයක් ඉදෙනවද, දවස් කීයක් මේක වෙළඳ පොළේ අපි ගන්න තට්ටුවේ තියෙනවද කියලා. එතකොට නිතර නිතර විකිනෙන දවස්වල නම් උත්සව කාලයක වගේ නම් මේක බොහොම අර වැඩි ප්‍රමාණයක් දීලා අඩු සිසිලසක් දීලා ඉදවනවා. එතකොට බොහොම ඉක්මනට ඉදෙනවා, භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට කල් පවතිනට අවශ්‍ය නම් විකිනන වේගය අඩු නම්
අර ප්‍රමාණය ලබා දෙන මීතේන් ගෑස් එක තමයි උන් ලබා දෙන්නේ. මේ වගේ ක්‍රමවේදයක් අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් වෙළඳ පොළට ගෙනල්ලා ගෙදර ගිහිල්ලා අපිට මේවා පරිභෝජනය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කාරණේ තමයි මට ඔබත් එක්ක එකතු කරගන්නට උවමනාව තිබුණේ. අපි නොදන්නවා වුණාට මේ හැම දෙයක්ම අපිට එන්නේ අන්න ඒ ආකාරයට. මොකද ටොන් දසදහස් ගණනක් එකසරේට ගොවි පොලෙන් නෙලා ගන්නවා. නෙලාගෙන ඕක ට්‍රාන්ස්පෝර්ට් කරගෙන එනවා හැතැම්ම දහස් ගණනක්. ඊට පස්සේ ඒවා ප්‍රධාන මධ්‍යස්ථානයක ඉඳලා වෙන වෙන අපි සිල්ලර බඩු ගන්න සුපිරි වෙළඳසැලක් කිව්වත් ඒවටත් බෙදා හරින්නේ ප්‍රධාන ස්ථානයක ඉඳලා. ඩිස්ට්‍රිබියුෂන් සෙන්ටර් DC කියලා කියනවා. එතකොට එතන ඉඳලා අතෙන්ටත් බෙදලා අන්න ඒ ඩිස්ට්‍රිබියුෂන් සෙන්ටර් එකේ ඉඳන් අපි ගන්න තැනට එන්නකොට තමයි ඔන්න ඔය ඉදෙන්නට අවශ්‍ය නැත්නම් පැසෙන්නට අවශ්‍ය පරිභෝජනයට සුදුසු අවස්ථාවට පත්වෙන ප්‍රමාණය අනුව අවශ්‍ය යෙදුම් නැත්නම් ට්‍රීට්මන්ට් එක කරලා එවන්නේ. වැඩිදුර විස්තර මට උමනාවට වඩා කියන්නට බෑ. මොකද ඒක සමහරලාට ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් නිසා. හොඳයි, අපි සේනක බඩගොඩ මහත්මයා ගායනා කරපු ගීතයකට සවන් දෙමු. හීන වලට පණක් තියෙනවා. හීන අපි දකින්නට ඕනේ. හීන දැක්කේ නැත්නම් කවදාවත් හීන අපිට හැබෑ කරගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි සවන් දෙමු මේ ගීතයට.

0: ගීතේ ගායනා කළා සේනක බටගොඩේ, වගේම ගීතනුව, නාද රටාවන්, සංගීතය, කටහඬ, ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය, පියානෝ, කීබෝඩ් මේ වගේ සියලුම දේවල්. පියානෝ, කීබෝඩ්, ඇසිස්ටන්ට් මියුසික් ඩිරෙක්ෂන් ජනත් කුලතිලක, ඩ්‍රම්ස් නිසල පෙරේරා, බැකින් වෝකල් සෙරීනා බටගොඩ රංග පෙරේරා, ගීපදවැල් සංගීත නාද රටා, සංගීතය, වෝකල් සහ සංගීත අධ්‍යක්ෂණය සේනක බටගොඩ. ඉතින් අපේ කාලේ බිහිවෙච්ච අති දක්ෂ සංගීතවේදියෙක් අපේ අවාසනාවට අපිට නැති වෙනවා. නමුත් ඉතින් මොනවක් කරන්නද, ඒක තමයි ලෝක හැටි. කොයි දේත් පවතිනා වූ කාලයක් තිබෙනව නේද? ඒ වගේම තවත් අපූරු, මම මේ සම්පූර්ණ මේ ගීතය මම ඔබට විකාශය කරන්නේ නැහැ. නමුත් මම හිතුවා මේ පිළිබඳවත් ඔබට සඳහනක් කරොත් හොඳයි කියලා. අර සමහර ගීත තියෙනවා අපි අහනකොට අපිට දැනෙනවා මේක කොහේදී හරි අහලා පුරුදුයි කියලා. නමුත් ඒක නව ගීතයක්. නමුත් ඒක අපි අහලා තියෙන්නේ ගීතේ නාද රටාව. ඒ නාද රටාව අපේ ජනසන්තානයේ තිබිච්ච, නැත්තම් ජන ගීයේ තිබිච්ච, ජන නාද රටාවල තිබිච්ච නාද රටාවක් අනුසාරයෙන් ගොඩනගපු එකක් වෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් තමයි අපිට හැඟීම දැනෙන්නේ. ඔබ බොහෝ මෙල්බන් නුවර පැවැත්වුණු ප්‍රසංගවලදී අපේ අති දක්ෂතම සංගීතවේදීන් මේ පිළිබඳව ඔබට වේදිකාවේදීම විස්තර කරලා, අරුත් ගන්වලා, ගීතය ගායනා කළා, ඒ ගීතයට නාද රටාව ලබාගත්තු ජනනාද රටාව අදාළ ජන කවියත් ගායනා කළා ඔබට පෙන්වලා අද්දුටුවයි ප්‍රත්‍යක්ෂ බවට පත් කරලා තියෙනවා. ඉතින් ඒවන් වූ තවත් අප්‍රිකානු ගීතයක්. ඒක මේ නවනාද රටාවක් නෙමෙයි, බොහොම ගැමි පරිසරයක ජීවත් වෙන ගැමි පුද්ගලයෙක්ගේ හඬ. ඒක එකතු කළා තමයි පසුව මේ ඩීජේ ශිල්පීන් සහ බීට් හදන අය එකතු වෙලා හදපු එකක්. මම ඔබට මතක් කරන්නට, අහන්නට දෙන්නට සූදානම් වෙනවා. ඊට කලින් අපි මේ වැදගත් වෙන පණිවිඩ කිහිපයකට එකතු වෙලා ඉමු.
1: Serrated tussock is a noxious weed that is native to South America and has impacted our farmlands and environment across Victoria. Similar in appearance to many native tussock grasses, serrated tussock may go unnoticed in both pastures and native grasslands for many years. The Victorian Serrated Tussock Working Party has assisted hundreds of landholders control this noxious weed, and they can assist you by offering a wide range of information and management options for controlling this weed of national significance. Please visit www.serratedtussock.com for more information.
2: My wife has been diagnosed with diabetes, and I'm trying to encourage her to get some exercise. How much should she be doing? And how will it help her?
3: If you have diabetes, you don't need to suddenly start going for long runs or long sessions at the gym. Regular physical activity can become an enjoyable part of your day, resulting in long-term benefits to your diabetes and your overall health. Getting regular physical activity and not smoking are both very important to the health of people with diabetes. Physical activity helps to improve the body's response to insulin, which can lower blood glucose levels. It will also help you to control your weight, lower your blood pressure, and improve your cholesterol, which reduces the risk of heart disease. It's recommended that you aim to spend a total of at least 30 minutes on most, if not all, days of the week, doing some form of moderate intensity physical activity. Remember to talk to your doctor about the types of physical activity that will be best for you.
4: This program is funded by the Australian Government Department of Health and Ageing.
5: You don't need to donate your complete wardrobe to make a difference to help those living with diabetes. Diabetes Australia Victoria just wants what you no longer need. Donate your unwanted clothes to Diabetes Australia Victoria today and help make a difference to those living with diabetes. Take a moment in your wardrobe and decide what you no longer need or want. To book a clothing collection pickup, call 9923 8400 or visit diabetesvic.org.au. Diabetes Australia Victoria's Health Centre consultants are waiting to take your call.
0: වෙලාව රාත්‍රී 9ට තවත් හරියට මිනිත්තු 4ක් තිබෙනවා. ඉතින් මම ඔබට කිව්වා අර ජනනාද රටාවල් පිළිබඳව කතා කළා. ඉතින් මේ ජනනාද රටාවල් අපේ රටේ වගේම වෙනත් රටවලත් ඔවුන්ගේ නාද රටාවල් අනුසාරයෙන් ගොඩනැගුණු ගීත තියෙනවා. 1930 උපත ලබපු චලමන්දා කියන පුද්ගලයෙක්, එයා හඳුන්වනෝ ගිඩෙස් කියලා මලාවි කියන රටේ ඇකුස්ටික් ආටිස් කෙනෙක්. ඉතින් ඔහු ගායනා කරන පදපේලි කිහිපයක් අරගෙන තමයි මෙන්න මේ ගීතය මේ තරුණ සංගීතවේදීන් දෙදෙනෙක් ගිහිල්ලා එකතු වෙලා ගමක මේ ගෙයක පිලක තමයි මේ ගීතය ගායනා කරන්නේ, පටිගත කරන්නේ. ඔබට පුළුවන් මේක හොයාගන්නට ලින්නි හෝ කියලා. ලින්නි හෝම තමයි ගීතය ගායනා කරන්නේ. ඉතින් මේකේ කොටසක් ඔබ අහලා බලන්න කොයි තරම් හිතට දැනෙනවද ඔහු ගායනා කරන මේ ගායනා කරන ගායනා විලාසය. අහලා බලලා ඔබත් අන්තර්ජාලයට ගිහිල්ලා හොයලා අහලා බලන්නයි කියන මතක් කිරීම මම ඔබට කරනවා.

ඉතින් ඒක ඔබට අහන්නට ඔබට පෙරමග පෙන්වීමක් විතරයි. ඉතින් මම ඔබට මතක් කරනවා ඔබ ගීත රටාවන් පිළිබඳව ලෝකයේ දේවල් පිළිබඳව කැමැත්තක් දක්වනවා නම් ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බලන්නයි කියන මතක් කිරීම තමයි මම කරන්නට බලාපොරොත්තු වුණේ එතනදී. හොඳයි, මම ඊළඟට තවත් අපූරු ගීතයක් තෝරගත්තා. අපේ කාලේ ගීතයක් අතීතයේ, නමුත් අදටත් එහි රසය ඉතාමත්ම අනූනයි කෙනෙකත් මතක් කරන්නට ඕනේ.

गीते गायना कला सिसिर सेना रत्नयन मिनान मम हितुआ තවත් කීතයකට පිවිසෙනට ඒ වගේ මතක් කරනවා ඔබ 188.9 වින් FM ගොනුදුලි අඳුරේ සිංහල වැඩසටහන සමගින් සෑම බ්‍රහස්පතින්දාවකම මෙල්බන් ගුවනට මුසු වෙන පුරා හෝරා දෙකක සිංහල ගීත එකතුව

ගීත ගායන කළා සංගීතවේදී සෝමතිලක ජයමහා. වෙලාව රාත්‍රී 9:05 වෙලා මිනිත්තු 7ක්. මම හිතුවා සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතයක්. මේ ගීතයේ සුනිල් එදිරිසිංහයන්ටත් ඉතා වැදගත්, බොහෝ දෙනෙක්ට ඉතා වැදගත් ගීතයක් හැටියට මං හිතන්නේ මතකයේ රැඳී සිටිනවා ඇති කියලා මම විශ්වාස කරනවා.

ගේ පදවැල් ඔලේ නානක්කාරයන් විසින් ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කළා. ගීතය ගානා කළා සුනිල් ඉදිරිසිංහ. මේ දෙක මට අන්තර්ජාලයෙන් පොඩි නිසඳසක් වගේ දෙයක් ලැබුණා බෙදාගන්නට. බිඳුණු හිත්වල මල් පිපෙන්න, රිදුණු තැන් වරින් වර එපා පාරන්න, ඕනෙම නම් කියන්න, නිල බලා හරියටම ගන්න, පපුව මැදටම වෙන්න, එපා දෙවරක් හිතන්න, එකපාර වෙඩි තියන්න, වචනවලටත් පුළුවන් පන පිටින් වළලන්න. වෙලාව රාත්‍රී 9:12. ඔබ 88.9 වින් FM ගුවන්විදුලි අඳුරේ සමගිනුයි එක්ව සිටින්නේ.

0: ಸಾದರ್ ಭಂಡಾರ ಗಾಯನಕಲ ಗೀತೆ ಕುಯ್ ಮಂಗ ಬತ್ತಿಕ್ಕ ವಿದಾಗತ್ತೆ ಹೊಂದಾಯ್ ಮಮ ಸೂದಾನಂ ವೆನವಾ ತವತ್ ಪನವಿಡ ಕೀಪ್ಯಾಕ್ ಒಬಟ ಸಮೀಪ ಕರನ್ನಟ ಒಬಟ ಮಟ ಅಪಿ ಹೆಮೋಟ ಮೆದಗತ್ತೆ ವಗೇಮ ಆಯತನೇ ಕ್ರಮವೇದ್ಯಂಟ ಅನು ಎ ವಿಕಾಶೆ ಕಲ ಯುತ್ತು ಮೈ.
1: Apparently, I've not only got diabetes, but high blood pressure too. I know that's bad for me, but how can it affect my health? And how can I reduce it?
2: Blood pressure is the pressure of the blood in the arteries as the heart pumps it around the body. Diabetes and high blood pressure are often found together. There are a number of steps you can take to reduce your blood pressure. Don't smoke. Lose excess weight. Do regular physical activity, 30 minutes each day on most days of the week. Develop an eating plan rich in fruit, vegetables and grains. Have less salt by limiting processed and takeaway foods and not adding salt in cooking afterwards. Limit alcohol to 4 standard drinks per day for men or 2 standard drinks per day for women, with 2 alcohol-free days per week. Your blood pressure should be checked at every doctor's visit, at least every 6 months for people with normal blood pressure and every 3 months for people with high blood pressure.
3: This program is funded by the Australian Government Department of Health and Ageing.
4: Incoming SMS alert.
5: Where are you? This party is awesome. Hurry.
6: On my way in stupid traffic. Hashtag FOMO. Send.
5: Message fail.
6: Send the message, stupid phone.
5: Who's the stupid one? You're driving and texting.
6: I just wanted to send a message.
5: You're risking the safety of road users. Do you want to hurt someone?
7: Get the message. Say no no to FOMO. Don't text and drive.
8: Are you a foster or kinship carer? Carer Cafe is a non-profit program funded by the Victorian Government, providing learning opportunities for carers just like you. Connect with other carers, share experiences, and learn practical ways to better help those in your care through a range of topics presented by experts. Sessions usually run during school hours, evenings or weekends. Come for coffee and lunch at a free Carer Cafe session near you. To find out more or to book, visit carercafe, that's kafe.org.au, or call 03-9416-4292.
0: Mama obata matak karai issella me aahara kohomada me idawanne naththam soodanam karanne kiyala supiri velan salwala obata apita miladi gannata mokada maha ගෝවි පොලක වවල ගේන දේවල් අපිට සැතපුම් දහස් ගණනක් ප්‍රවාහණය කරලා අපිට එකම වෙලාවක මේ දේවල් ඉදෙන්න ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒ හින්දා ස්වාභාවිකව ඉදෙනවා හැරෙන්නට වෙනත් ක්‍රමවේදයක් යොදාගත යුතුමයි. ශ්‍රී ලංකාවේදී මේ වෙනුවෙන් ශරීරයට අහිතකර දේවල් යොදා ගන්නවා කියන කාරණේ තමයි මේ දවස්වල මුහුණු පොතේ කතාබහට යොමු වෙලා තියෙන. ශ්‍රී ලංකාවෙත් මේ පිළිබඳව කතාබහට යොමු වුණා. ඒක නැවැත්විය යුතුමයි, ඒ වගේ ක්‍රමවේදයන්. නමුත් අපිට අර වගේ ස්වාභාවිකව ඉදෙන දේවල් හොයාගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් අපිට මොකක් හරි කෘතම ක්‍රමවේදයකින් මේවා ඉදවන්නට නැත්තම් ආහාරයට සූදානම් කරන්න සිදු වෙනවා. අන්න ඒක සෞඛ්‍ය ආරක්ෂිතව හානි අවම කළා කල කිරීම තමයි කළ යුතු වෙන්නේ ඕනෑම දියුණු වෙන රටක. ඔබ සමහර විට දන්නව ඇති, මොකද මගේ මේ සේවාස්ථානයේ මේ වගේ තැනකට මට යන්නට සිදු වුණා. මෙල්බර්න් නුවර බටහිර ප්‍රදේශයේ තිබෙන මහා පරිමාණයෙන් කෙසෙල් ගෙඩි ඉදෙන්නට සලස්වන මහා සංකීර්ණයක්. ඉතින් එතන මේ වැඩ කටයුතු කරන තැන ගියාම මට ඉතින් එක සැරේට මතක් වුණේ මේකේ නම දැක්ක ගමන් මේ මට මගේ මතකයට ආවේ මොකක්ද, මේ අපි ලංකාවේ දුංගහල කෙහෙල් ගෙඩි ඉදවන හැටි. ඉතින් ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් තමයි ඔස්ට්‍රේලියාවේ භාවිතා කරන්නේ. මීතේන් කියන ගෑස් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර කාබයිඩ් වලට බොහොම කිට්ටුයි, ඇස්ලින් හදලා ගන්න. ඉතින් ඒ හා සම්බන්ධ දේවල්. ඉතින් මම දන්නේ කැප්පෙටිය කොළවලින් ඒක වෙනවද කියලා. කොහොම වුණත් දුම ගහලත් කෙහෙල් කැන් ඉදවන්න පුළුවන් කියන එක ඔබ මම මේ දැනට අවුරුදු 20කට 30කට කලින් ශ්‍රී ලංකාවේ ජීවත් වෙච්ච අය දන්නව ඇති. මං හිතන ඊටත් එහා වෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා. මගේ කුඩා කාලේ, එතකොට මට අවුරුදු 10ක් 12ක් වගේ කාලේ, ඊට පසුවත් මට මතකයි ඔය කෙහෙල් කැන් ඉදවීම කරා. ඉතින් ඔබ දන්නේ නැතිනම් මතක තියාගන්න, ඉදුණු කෙහෙල් ගෙඩි පාවිච්චි කරන්නට පුළුවන් ඔබට ඔබේ ගෙදර තියෙන අලිගැට පේර ඉදවා ගන්නට. අලිගැට පේර ඉදිලා නැත්නම් ඉක්මනට ඉදව ගන්නට අවශ්‍ය නම් කඩදාසි බෑග් එකක වගේ එක දාලා තියන්න. හැබැයි අලිගැට පේර ඉදිලා වැඩි නම් නැත්නම් අදහෙට කන්නේ නැතිනම් ආහාරයට ගන්නේ නැතිනම් කෙසෙල් ගෙඩි ඒ ළඟකවත් තියන්නට එපා කියන එකත් මතක් කරන්න කැමතියි. මොකද එතකොට මේක ඉදිලා වැඩි වෙලා ඔබට ඔබ බලාපොරොත්තු වෙන දිනේ වෙනකොට මේක නරක් වෙලා තියෙන්නටත් පුළුවන්. ඒ නිසාවෙන් කෙසෙල් ගෙඩි සහ අලිගැට පේර එක ළඟ තබනකොට ඉතාමත්ම හොඳින් ඉදුණු කෙහෙල් ගෙඩියකිනුත් යම්සි ආකාරයක රසායනික සංයෝග පිට වෙනවා. රසායනික සංයෝග ඒවා ස්වාභාවිකයි. ඒ ස්වාභාවිකව පිට වෙන දේවල් වලින් අලිගැට පේර ගෙඩිය ඉදෙනවා. අලිගැට පේර ඉදෙනවා. ඉතින් ඒ නිසාවෙන් ඔබට මේක යොදා ගන්නට පුළුවන් පොඩි උපක්‍රමයක් විදියට අලිගැට පේර ඉදවා ගන්නට. හොඳයි, අපි තවත් ගීතයකට පිවිසෙනවා. හරුන් ලන්ත්‍රා ගායනා කරන ගීතයකුයි මා විශ්වාස කරනවා මා මේ ළඟට විකාශය කරන්න සූදානම් වෙන්නේ.

ධර්මසිරී ගමගේගේ ගීපද සංකල්පනාවක් ආර්මුත්තු සාමිවිතින් සංගීතවත් කරා ගීතය ගායනා කරා හරෝන් ලාන්ත්‍රා. වෙලාව රාත්‍රී 10ට තවත් හරියට මිනිත්තු 34ක් තිබෙනවා. මමත් අහලා නැති සමහරලාට ඔබ අහලා ඇති 2025 ජූනි මාසේ 20 වෙනිදා නිකුත්තුණු ගීතයක් තමයි මාමි ළඟට ඔබත් එක්ක බෙදාගෙන හදන්නේ. ගීපද සංකල්පනාවන් මා විශ්වාස කරනවා ටිම්රාන් කීර්තිගේ කියලා. ගීතයක් ගායනා කරන්නේ මිරාන් අර්චනා. ගීතය සඳහන් වෙන්නේ ට්‍රිලීෂියා හැටියට. ඔබටත් හොයලා අහන්නට පුළුවන් ඔබ මේ ගීතයට කැමති වුණොත්. අපි අහලා බලමු.

ගීත ගායනා කළා පණ්ඩිත අමරදේව සමගින් උමාරියා සිංහවංශ. මේ ගීතවත් වන්නේ චන්ද්‍ර කුමාර් කන්දනාරච්චි.

So we are coming to end of our program. But stay tuned. George is here. The Persian program of the station will be on air soon. කලින් විකාශය වූ ගීත දෙක පිළිවෙලින් ක්ලරස් විජේවර්ධන සමගින් මරේසෙල් ගුණතිලක ගායනා කළා. අද වැඩසටහනේ අවසානයේදී අපි තෝරාගත්තා විශාරද ගුණදාස කපුගේ සමගින් විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන ගීතයක්. ඉතින් වෙනද වගේම සුපුරු සෙනෙහසින් වැඩසටහන ඔබට සම්පාදනය කොට ඉදිරිපත් කළා මම දසුන්නෙන් ගජමන්. ඔබට සුවදායක සතියකට ආසිරි පතන ගමන් ඔබෙන් සමුගන්නවා මා ලබන බ්‍රහස්පතින්දා හරියටම රාත්‍රී 8ට ඔබ හමු වෙන බලාපොරොත්තු වෙමි. එතෙක් ඔබට සුබ රාත්‍රියක් ආයුබෝවන්.